아시지? 펄시 파츠가 소스니 파츠 누이친가 몸가난 사이크 셸러버드 벤 컷나이프 클레이튼 파츠 모리스 래빗 Martin Lightning Jr. Jimmy Small with Mel Benson. Mel Benson wa ewa o ga tapas na ha ko ma kani he was ne ga te ko mo to ho ma ga ta we ek se tre ma ga so em go ek ma mo ta we ma ek se is na nas ko ma